ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහටස් තිවේ.

0: Get your
1: eight.
0: Snaps!
1: Eight.
2: So, Tina, all right.
1: I know we're late. What's up,
0: no
1: Jim?
0: Cameras, guys. No cameras.
1: All right, all right.
0: Can't walk in with that.
3: Divi FM නෝදි හේකම් එක හරි
4: දාන්තක ගුලිපවි හික්යාම රීතිලවතකේ
5: රේ ආතස් කුරියේ
6: නෝදි හේකම් එක දිවි හේෆම් ගේ මෙහානුදී
7: පයි ලවත කොමස් පෙරේ
8: ගොන් ෆිල්ම් නෝ නේකේ හම
3: දිවි හංග මොනිෆු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්

0: TVFM නුවදි හේක මෙගහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: ලවසා රේ ආදෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් TVFM ගේ මේ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙරේ
2: දෙගොන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිඟ මොනිසු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්
3: හේම බිහිගේ අලාමත
4: හුංගෝ
3: රෝගා ජෙහොන්
4: කෙස්සුම්
3: ලෝරෙවු
4: ހަމުގައި އަރަށް ބިހިތަކެއް ނެގުން
3: އާމުކަ ބިހިތަ ފުރިތަމަ ނަގާނީ މޫނާ ކަރުގަ އެއަށް ފަހު މޭމަތި ބުރަކަށި އަތުގައި އަދި އެއަށް ފަހު ފައިގަ
4: ހިމ ބިހިގެ އަލާމާތެ ފެނިއްޖެނަމަ ލަސްނު ކުރައްވާ ސިހީ ފަރުވާ ހޯދަވަ
5: އަހަރުމެންގެ މިނިވަން މިބިން އަހަރުމެންނަށް އެބަ މުޚާތަބު ކުރޭ

0: නොදී එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: ලවයකක් වහෝ ලවයි.

0: 91 MHz Divehi FM. Habadues emmegat.
1: ගඩි දෙමිනෙත් මේ 91 MHz දිවිහි FM දිවිහි FM මෙගඩීග අල්ගුන් මෙකුරිය මිකෙන්දා එහුන් තෙරින්ගේ හොවුන් ෂෝයා එකීග කුරිය මෙදෙනේ අල්ගුන් ෆහිදා අද එහුන් තෙරින්ගේ රික්වෙස්ට් තන් හිමනාල් දී අල්ගුන් මෙකුරිය ගෙන්දා ෂෝ එ මෙ ෂෝ එකි එගාර් ගඩි තිරි සිංගු මහ මෙ ෂෝ කුරිය දානේ මිහා සමදෙන් අල්ගුන් මේ ඉවල් දෙනේ දිවිහි අමිල රාව්ගේ ලවේ දිවිහි අමිල රාව්ගේ ලවේ කමි ජහල් දේ ලවේ කි මේ ෂෝ බෙන්ට් ලවේ

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොදිහයකමි ගාටස් තිවේ.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණී නොදිහයක මෙගහට්ස් දිවේ FM.

නොදිහකේ මෙගහර්ට්ස් දිවෙහි FM මෙගඩී ගල්කුන් මෙන් කුරිය මෙගෙන් දා ලන්ච් බ්‍රේක් ෂෝග මිය දල්කුන් මිහි මනාල දිනි ග්‍රීන් ටියා බෙහෙ බයි මවුදුමත් උමේදකි මියදුගේ ෂෝග වෙ සමති බෙෆුණක් කමදිය මවුදුමත් කොලෙන් හිමනාල දෙවණු කම මිහසම ෂෝනිම් මාලා ෆල්කුන් වකි වෙලානි දිවෙහි FM ගේ කුරියන් හුරි ෂෝතක වස්ති එමෙ බෙෆුණ දවතරමු අස්ලාම් අලයිකුම්

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: දෙංවිල්ලවයක නමකී සයිලන්ට් රනිින් මේ අල්බම්ගේ මියසික් ඉන්තිහැ රීතිවේ ෆුම්වකින් දා හිසබ් මේ ලවෑන් ෆෙනිකෙන්දනී ගොරිල්ලාස්ගේ වරුකත මියසිකී ආයිල්ලාගේ මුහිමු බයකවවෙෆාවා දෙකුණු ෆ්‍රිකාගේ හුනර්වෙරි ලවකුන් තෙරයා අඩලයා ඔමතායෝ අදි මිලවෑගේ ප්‍රොඩක්ෂන් නුම්මි ෆෙනනී ටේම් ඉම්පාල්ලාගේ ෆාහතුගොහරි ඔස්ට්‍රේලයාගේ ආධ්‍යා හිලාෆ් මියසිකී මේස්තෙරයා කෙවින් පාකා දෙංවිල්ලවෑග කෙවින් පාකාගේ අඩු ඉවේනේ ඒකමකු බිෆාර් මිලවෑග හොරී ඒන ප්‍රොඩියසරිගේ රෝලුග මි ලවෙන් නන්දෙවි මිගේ හියාල් නගාෆවනි නවර සතේක හැත්තිය දෙවනා හරුණිකුයින් මශුර් සයින්ස් ෆික්ෂන් අදි හියාලී සයින්ස් ෆිල්ම් එකමවා සයිලෙන්ට් රනින්නුම් එයි බිමුන් හුරිහා ගස්කහා ගෙස්සෙන් නැති ගොස්සාවා අඳිරි මුස්තක්බලෙ දක්වෑදේ ෆිල්මෙන් ඒග ෆෙන්නනී ජව්වී බෝට්තකිගෙ තිරේග හදාාපවා තනින්ක දුනියගේ එම්මෙ ෆහු ජංගලීත සලාමෙක්කුරන් එකනිමා එකනි මරුඵලජා මීහිකෙ වාහක ಮುಳಿ ದುನಿಯ ಹಲಾಕುವಮುನ್ ದಾಯಿರ್ವೆಸ್ ನುಹನು ಅಗೂರಿ ರೀತಿಯಚ್ಚೆ ದಿಫಾಕುರಂಕುರಾ ಎ ಬುರ ಮಸೆಕೆಂ ಮಿ ಲವ್ಯಾಗೆ ತೆರೆ ವರ ಫುರಿಯಮೆ ಸಿಫಕೊದ್ದೆ ಫೋ ಅ ನ್ಯೂ ವರ್ಲ್ಡ್ ಇನ್ ದ ವೇಸ್ಟ್ ಆಫ್ ಸನ್ ರೈಸ್ ಮಿ ಡೇಮನ್ ಮಿಯವುರೆ ಮಾ ರಂಗಳು ದುನಿಯೇಕಂ ಮೃತ ಮಾ ಫುರಿಹಮ ದುನಿಯೇಕಂ ಎದಿ ಕುರಾ ಉಮ್ಮೀದ್ ಕ್ರೇಕಾ ಐಲೆಂಡ್ಗೆ ಹುರಿಹಾ ದೊಗುತಕಕಾ ಕಾಲ್ಟುಗೆ ಮೊಯಕಂಗೆ ತೆರೆಗ ಹುರೆ ಮಿಯವುರೆ ಫುರಿಹಮ ಹಗೀಗತಕಂ ಎದಿ ಹಿತುಗೆ ಅಡಿನ್ ಕೊಲ್ಲಾ ದುವಾಯಿ ಮಿ ಆಲ್ಬಮ್ಗೆ ವಾಹಕೆ ಬಲಾಕಮ ವಾಣಮ ಮಿ ಬೇಂಡುಗೆ ಕೆರೆಕ್ಟರುಗೆ ಹಿತುಗ ಶಕ್ಕುತಂ ಉಫೆದೆ ಹಿಸಾಬ್ ಕ್ರೇಕಾ ಐಲೆಂಡುಗೆ ತಿಬಿ ಎಮಿಹುಂ ಮಿಹಾ ಹಿಸಾಬುಂ ಎಮಿಯುಂಗೆ ಅಮಿಲ್ಲ ನಫ್ಸಾ ಸುವಾಲ್ ಕುರಂ ಫಶಾ ಮೀಹಮ ಹಗೀಗತುಗ ಸುವರುಕೆ ಇತ್ತೋ ನೂನಿ ಅಹರ್ಮಿನ ಮಿಯುಳೆವೆಣಿ ಅಸ್ಲು ದಿರಿಯುಳುಂ ಮತಿನ್ ಹಂದಾ ನೆದಿಗೆಂತೋ ಆಲ್ಬಮ್ಗೆ ಹಿಮನಾಫಾ ಮಿಲವ ಮೀ ಕೊರಿಲ್ಲರ್ಸುಂ ಎಮಿಹುಂ ಕುರಿ ವೋಲ್ ಟುವಾಗೆ ಸ್ಟೇಜ್ ಮತೀಗ ಲೈವ್ ಕೋ ಕೀಲವ ಎಂಕಮೊಂ ಮೀ ರೆಕಾರ್ಡಿಂಗ್ ವೆಗಿಂದನೀವೆಸ್ ಇಂತಿಯಾಂಗ್ ಹಾಸ ಇಚ್ಚಕಂ ಅದೇ ಸೈಲೆಂಟ್ ರನಿಂಗ್.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණේ නොදිහයක මෙගාටස් තිවේ FM.

ලෝභිවා දරින්නේ. මිනිමන් දෝගමෙන්දුර එකෙච්ච හැර හම්මේ කණේ නොදිහයක මෙගහට්ස් තිබේ.

0: ගෙෆානු තිමම්මෙන්න්නා දෙකොළු හෙද්දවුම් හොට්ටවා නුලෙබ්වි නම රසුන් නෙරලවේ මීහුන්ගෙ තෙරෙන් කලේගෆාන් වා හොෂිකං කශවරෙ.
1: قال إني لعملكم من القالين.
0: إكليغ فان ودالوي هما كشورن تيمن كليغ فان وني تيبا ميهنگ عمل إبهي لواتوغ عمل روليرا ميهنگ ترينه.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර කෙච්ච හැර හමේ කණේ නොදිහයක මෙගහට්ස් දිවහ ෆෙමෝ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේFM අබදුවස් එම්මෙ ගාතුග
1: ලවෆීතා මී ලවෆීතා.

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩි පයිලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නුමේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නුමුග අබදුවස්

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

මීසකුන්නන් එවුරෙන්ගේ තකෙති උනිනු කුරාශ අදි ෆාසිදුන් කම්ගාව තිබේ තිය බෑ මීහුම් බිමුගා ෆසාද නුකුරා හොෂකමේ.